ඔජිගින් සිත් නේමෙත් අගි නතරං නිමිතාගි ඥා බරුය 101.3 FM YFM මගුලයි සජලයි